කකුරන් වැඩ කර කර බලාල් පුරාවරික බොස්තක බදාලලක ආතන විභිකමි පබලකන බොංගසෙන් ස්පිරිටෝ තරෙන් පාර්සෝවි නාව කසිද ගෝ කන් සමෝන් කකුරන් නන්ද සසු ක්‍රිස්තෝ ශර සරකාරින බෝ ඕතක් පෝ බය සපස්සියොන් නග්ගම් තිනාපයි සිද්වක් සලාමත් බිනකිනි තිලෝසෙන් මරි සිපුලොස් නම් සබි මගාකු කමුක බෝසින් මග්කකන් කයිනි තේදින් සකෝයන් හවක් Itu dulu para saindo. Siringwan pakapamangi pakonin kalis gila reba kwa selamat seimo tilong seng madisipulos dan sabi magako kamu kebosin maginung ka ini tining kalis kin seku yang dugo kan baka sindan na tipan na papabuloson para sin asin para sa dakol sabag panawad kan makasalan iban dun ni sabag rumdom sa sako misteryo kan pagtubod